0: 그거 미친다. 그 니가 자동도 세나 놓지 그거 미친 날이 왔던 매 요는 말이. 대는 그 전그 어 시에든 그 책이 치러오는데 다 끔찍나 요 라만한데 아 쓰다 그 책은 동통 너무 보고 란데 그 책에서 뭐다 시에든 한다 너 그게 시에든 그 천디기 치르든다 천왕할 통하다 너네 그게 시에든 그 천왕할 통요 누구 요 라만한데 그 다시 그러든다 팬비스 아 책이 치르든다 제치른데 너는 말이지. 팬비 샘지 남칼이 용의 지르나 측그 자라완드 지르나 다급다 그거 아 나는 건 좋은 말이 그게 고는 말이 그게 뭐 그거 세기 차비 동안에 미어 동도 하면 지금 실카게 티스 단이마 자바쿠이 지르나 차와 띠그 리그 동안에 리큰더 동안에 띠그 냥인 그 차와 그 냥인 그 어동 요 누구 니 다음 지 지르나 미어 동도 하면 다선 가고 싶은 말이지 다니에 칼고 쉬는 말 그게 마진이 치르나 측이 응위 치르나 되게 나올까 다송이 칼고 쉬나 다들 치르든 하는 뭐라 대진 뜻 치르나 다급다 요라마나 초라 치르나 어디든 증가 만주지 팬비 측에 메나라 다 요기 되냐는 말이 이거노 나든들 아젠근 인진 셰드니 그마 동우라 치르나 니와 그 니게 너나 어름진 뜻 시에든 치 측그 체체를 했다 되고가 동우의 너니 치르나 득다 디안다지 어디 떠나 치르나 디비스 진지젠다 지금 여기 너네 특급 제철에 이발 그 뜨다 마디즈 마디나 지금 그 쟁가는 그 마디비즈 쟁지 쟁지 지금에 치르드나 시마니가라 그마 시마니가 새끼 사위 동안은 미 어떤 거 하면 쓰고 근데 공그 공화 동물 아니야 아니 그치나 다오리 다오기 쳤다 거 누구 좀 그 회쟁 거 나네 다오 언니 비 회에 쓰고 근데 돈슨 치우 언니 와실 잘 쓰는데 근데 요치 돈슨 치우 선바시 Vimeji ngiglaas, chanjog meipi tse jivirtaan baat, diwila. Digi nana nantun xsmu ka. Donguwe na chidna meiwi li la nanchikiri tse la meipa. Aniwae na tun meipiran zavi anela pukpi wabchilo mawa la meipa. Simbae na chidna kilinji chepirtaan baas gano. Dimu zika xsmu ka. Digi nani donguwe na jivirila la anzukhis. Adawa zonwira ni maayinz. Chunchi chikhuya zginyinzins. Sormiti la sewa tiks. 특히나는 남카이즈 멜론즈는 라키짱 살리스고노 겐지 니 고든 시절에 있다잖아 지우스고노 지우 라마난디거스 카슈크 르우스무 데무글라카치는 게나라스 남카가 다완데 치르드나 그겐즌 탐나 마레츠 덴젠주가 니와치르나 지우라 요노 마레 지우 라마나 메크드스고노 추치르드나 그 카슈크 르우스무글라칸게 송치르드나 아 루카치케 샤나라치르나 치 남카가 카로노가 다완데 젠 탐나 마레스 tamugu niwa mekisi. Oanchons, chujiyo ka chuchita chirna jiyo no, chi chukhi chirna waimruuta. Chirna, azginyan zimbi meilongta meivkisi. Azginyan, arunga azginyan lahtabi meilongta shena, meiwa azgira isi. Meiwa azgira ritarasi, vimila chito chen, atsiki chen da. Vimila chito chen nama yaona chena, vimila atsiki chen dhari kuchirizna. Mei jinta isi, atsiki sali chersonga ta. Chuchi chukha ki chirna waimruuta ra chirizna, mi azginyan zin chirka meilonga gogo, chusonga chera khu tzi. Chere mungi chigita, semu ga si mungi dina, sormu ga si dina da chiri dina, xala waadiga, taa yang ii dina dina gulgu gaji. Otsi tanga dambi vime dita chiri dina, jisam tanga chisir la, chanjuk dina yu dina maris, dachi ngana chiri dina, chiri shi chiris. Dachi tamte nyongo yu dina maris, di nyanji ki chan yu dina maris, gano, nantan dira. Di ma tseka chiri dina, tachi dina naz, gaisi yu chula, niwa yu na chiri dina, namka ga melong dawa ra, namka ga melong dawa ki chira khura, Da chiwa ka taa ka chuchi chukha ka meilong diga chira dina ngay zika zginyan da tamche chibzin tan zima tup gazi. Da yana da chusonga naam ka na karo nuga dawa ke chira khura ngay ngorta yi gu ga tizi. Da mugu chira dina meiwi li la nanchi gwaan dina khinta marungwi ni zgira e tizi. Nanchi gma tongwa da chira dina khinta meiwi ni zgira si gu nu dira. Da dini suu chira dina chishay gu nira dina vimbeki htamla chira chanjuk meekisigunu nantantari. Kiwa ku meivu nukuli, yogu ka dhru mithan nukul shiawaandai chiridna chusunga zambu ini, utsiki ini chiridna dhukkanji kukasi. Damu aayiga chiridna rangajin tatayandari. Di jenga suu chiridna meivi tuanjin kubi jayandari. Ti mitseka chiridna jijuka jayang chiridna nangandriga. Kongwa tongura chiridna niwa niga, yogu rama na chiridna ridhukan zimbi niwa meesigunu kuchinna juwa shiaga tuntadji uka, tenuk chunga jijuka jayandari. Sambara jiwa niyo chirna sida uchi chi nugu chirna joshia gu huita chirna joshia gu tunt huiga gu nehtana wukasi Tēnā chī na zōmbā būgu chī na ātsik chīwā tā rāp tūk sāwīn dē tāngā. Nē cī tā nāmbā vīzhēn shīk tā rūt khuāyā nūgu chōng gā rāp tūk jēngi nāngā chī na sēmdi na rāp tūk jēngi. Kāngā ngā wā rā chukhā nīgā chī na xiawā rāngi jōpi jēngi. Tā tōngu dō khūmari. Nē wā yī na tūn mē pūrān zāwī ānē lā pūkhī wāb chū mī wī chī lā mē pāzi wā. Nī gā nā yō tōn cīn chōng chōng zī gā xī mū gā. Tōngu yī na chī na tūn mē pī wāb chū lā mī wī chī tāmbā. Nē wā yī na tām tūn zāwī ānē lā pūkhī chī tāmbā. Sāmbā tīlā khuī tāmbā zūna tārī. Tōngu rōnyil māndi ngā rū jēnsi, chētag rāng cāng sāng tōng bēsi, rāvī xuñjīn nāg cīl tās, nām kāng gāng wī rā chīn xī sī gūnu kēndi. Dī gūtun chī zirē tā zinā, rōnyil mā sī gūnu, dī mṛga ñāng rā, rōnyil mā sī gūnu wī chī zinā, tsa mūnda chī tā wā rē zinā, xī mū cī kā ngā rū chī chī rā dhukhā jēnsi rēs, ngā rū jēnsi. Dī ngā rū ndā chī rā zinā, xī mū cī kā ngā rū rē. Tsumu tsuku nga ru che che re dukhe dhagni jenzi riz. O tsuku tsumu mawa la kiwi ronil maa sirgunu ndigi ngansi che tabi riz na gomu gu disis, tsami disis. Qing enba samchi giz. Da kama yungunu urgi songzi ga. Kama yungunu urgi songzi da chiriz na adogun jigba di diga nga so jirba noli chiriz na kage chikbu giz. Di chigi che songzi da shungni arang cang, arang ga cang tishin songgan songzi ra. Tā chī rāndā tā kē sāng tōmbū gu gu nē chī rāndā nā rūg zhī gīs. Tā rāng kē wā kū tā kēng kā kīmā zhī gu gu kēng kā tā tōm rā ngā sū chī rē nō lī yīlā chī rāndā nā jī khuā tāng tā khanāng tā tā wā zhī dē tāng tā kī rā kē jām nā rā tā chī nā chē sīg nā rā o chē sīg gu nō tā chī rāndā tōm rā rāng kē chī rāndā nō pā zhī yī lā yī tōng ā zhī gu nō Tā rāu tuan tā zi rāng gā dhagpū tā shirin nā, dā jī gu gās. Tī tā wī yī gu nīs, xī tī vizhīn tā shirin nā, wān bī nāg cī kī shirin nā nām khā tā lā tā chūngī gā gā chēn bū shirin nā rūg tāng zi gās. Tā chū sūng wā kī chī ngā tā wū tā mū shirin, chū rīdak kēn zin jū gā nī wā rā mē kā zin. Chū wān chī shirin nā jī wū rā mā nā zi tū nā jīk tī nā rēn dā tāng tē wā. Chū jī tī tī kī rē bī jī shīng wā nī, dā mū zi gān zi chī wā kī chīl mā jī gā zin. Tā kīp tā chū sūng wā kī rīdak kēn bū zi sūng zin nā rā chī mī chū nzīng gā jū mā tī kā zi. Tā sūng wā kī ngān cāng tā mū nī jī gū kī sī gū nū jū shā kī tū nū mā tī rī. Nā nī kūng wā tūng wū chī rī nā yuán dī nā jī jū bī jī nī. Nī wā rā chī rī nā sīmbā gā wā rā gā jīn sī gū nū gā jīn dā gā wā rā nā nī chī rī nā hui jīn gā nā nī chī hui rī. Jīn dā sūng wā sī shī gā dā rī. Hui jīn sī dā gā kām dī nā chī rī nā jē yu chū nā dhū khā. Hui chī gā kāp sī chī rī nā gām bū gā chī rī nā chū nā dhū khā. Nā nī gā chī rī nā cung chī chī rī nā nām khā gā wā yā dā chīn shī wā tī rī. Tī nū chūng gā chī rī nā hui jīn gā nā gā chī rī nā chī hui. Nī gā jīn gā chī wā gā sī jī. Tī tōng wā rī nī wā chī rī nā tām tī nā wā yā nā lā pū khī tsā tā yā mbā rā. Jīn tī nā jī wā rā mā nī sī. Rī tā gā zōng wā rā mā nī tī sī. Tē lōng jō rā mē pāng gī sī. Tsikin tī khī jī bān tā gā pū gā tā jō gā. Nā nī sī chōng khā rā mā ngō nī tē lōng gā tē wā chī rī nā ā tē bā jā yā jō gā. Wā jī gā ā yā nō gā yā chī Jia wu rama naa gaa taa zi jirib. Lukhi taipsur gaa zi. Lukhi taimu gaa chir naa surmu taam chee gaa zi. Jimi jirka laa daamu gaa khtung daa jari daa taa ngay zi. Jimu gaa jirka ndalaa chir naa daamu gaa khtung jari daa taa ngay zi. Khtuwi ridag taa chir naa zinga maa song naa gwaa ndalaa taa zi jirib. Taiblong gaa jorwaa mei pii zi. Taa kaa gaa taiblong daa chir naa jorwaa mei nu gaa zi. Vimil taam chee zi. Vimil siree taa zi naa sidaa raa. Wimele sidaaga tsiga zimuga ndaaga xe xonoombun diga daa chirizna kaga tsira jabdaan zisi. Tsira jabi chenwa kaa xusong zizna, jawaga chirizna anyanga mbanda chirizna xusong zisi. Xu chirizna anyanga xitaan zisi. Gudon chi shakunar eti zina, jawaga ramana chirizna daaji laga zonga chirizna ndaaga zimu tasi aridag lahtali, xtongta chirizna jirkila ajari, aridag ta maasai kunga sidaa sikunugu diga chirizna tsukka naamundi kaagida kirka ganyang chitna xe tangzi gizhi. Ritaga hara soka maasung kuwa sidaaga tsukka naa kaagida chitna jawu ganyang chitna chom tangzi gizhi gino nantandari. Di kaamdi chitna shekha waaga daajin zimbi khunga jiwu tazi chitna ndayo ka jindzin si gino ke. Kaamdi la chitna daajin zimbi khunga jiwu tazi na mandriga. Chike mandriga tazi na kaga jesi pang tangzi ga. Yanag jidang ka khunga chukwa nguanchewa narita taakab kirka sidaa chalita chitna wanbi naga chona wanari. Tēnū kiāng gā dājīn zambī khūng gā jīwū tā zi nā ndē mēn jīwū gā. 근데 치레즈나 진즘바 치레즈나 진즘군으로 지우 이노 아니기 치나 제치 때니까 네 감대 치나 진즘바 세군은 응원바가 뜻이랑 믿던데 아 지우 세군도 응원치 그렇게 치레즈나 자커 프이 그치나 지우라 때는 그 정도다 다급 치레즈나 그렇게 응원치 지우인 바라 다급을 얻던 나진즘바 근데 니기 제치 때문에 때나 치나 공화 동원대 치나 연대 나온 줄 비견데 공화 니와 치레즈나 샤와랑 줄 비 야견데 Second, as a good news, she is now as a jingle on each is now. This is the jingle. Second, the work is not to get the on the guy. This is the jingle. Bent the proof is going to get a chin and yonder. Could go, and yonder. The natural is now. Uching and I show no. A baby is the jingle. The mugger, a jinch had to get you. Cassage. Somebody la huit and bada. Till a huit and by new and get somebody. The la huit and back on it is now. Yang Johnson and Yam Jenas. A man shall go my yans. 안녕라 잘 마시기나는 천진 뜨끈 넘버가 지금 누겐지. 네 어떤 체셰꾼을 했나? 스다그스, 트그스 무근 나무디그스, 요라마나그 안녕근 밴드치르드나 흐당스. 흐흐이 쯔뜨치르드나 흐이강당 총드나. 강글라 수하. 안녕근 리우그치르나 얀르고가 강와당 르발라 수히스. 리그 얀르 탐체스. 천차라 수히야 메나. 아. Ami song ga chanda moti ge chna ji ami tang chna zge zg nyam song na zge zg ami le anel ane tang na chre zna ame ba khwa ge chre zna ame shi kha ge chna sina te chre zna su kha ka mu zge maret a te su kha sa ge ras ge se ji u zg ga nyang la ga therma sg song na te kharp sung ba chi ku ge chre zna a chen zen da a therma ba chi ku kharp ba chi ku de mu ge chre zna da chi na ba thun maret 아니면 그 아까 젤마스 소리다도 치르든다 아 젤마 전체고 젤마 치르든다 바치고 그 아 단 잡지라 속았다브라 뜻다브 그 지난 럭자르 그다 치르든다 다 니와 코른 주네다 넌 텀네 마레스 오 시그 리우게 옌르 치르든다 쳔게 메이드나 치르든다 수카사그라 가닝아 치르든다 와 그 넬 호소나스 아니가 치르든다 젤마스 그 지던 타스다 단 바트네 마레스 다 니는데 때 치르든다 나임데라 상지오네 마레스 그노 난던데레 다 글루 간디기 치르나 젠시 글루 간디기 젠 수치드레트나 안게 비회레 회젠게 나네 치르나 안게 비회레 아 스다게 당게 치르나 라마나게 안용 나버시바 세르미 지운 가시게 치르나 안용 나버시바니 치르나 총아 잠마 땜비 흐드니 데 니가 치르나 제트브 가비 총치 고탑가 데니 정그 회젠게 나네 치르나 안게 비회레 서랑이니 제나 치르나 라진 조비젠게 나네 치르나 샤와랑진 조비젠 아 되게 치르나 아제 지금 연대는 아주 좋게 비긴 너니 그 치르나 지금 그 세지 더 니와는 그 선바리 다우치 선바실 아 제우 선바실 켈은지 제퍼템 바드요라 럭실 라라 남슈 치는 키와니 또 존지 츠기 자위 안에도 넘발라 알음불이는 키와스 드지우가 너 키와라 알음부니 그 치나 제퍼템 르크르 셰피 아다 탐치라 아남브르쇼 비치르 나흐테당 담바 디스레트즈나 키와리스 Kewaagi tenyi chimuzirayt na lakshila dhalaa namshu tangdayin bichirin na jiwi na da kewaagi tenyi yins. Juun zhivi tsu, zheng jindan dhe maari dha ke maari, zheng la ngayn tsang zhwaa dang. Zheng la juun zhivi tsikin dhe chirin na harang dhukhu ghe chirin na anit, anyang a chirin na anambar kewaan dhe chirin na alambu rez. Alambu dha tshina dhe ke nirz, alambu ghe tenyi dhamuzi rez, ke lingi chepir tenz ga. Da suu chi shekun nirz na da, kamdala sadaagi chirin na jiwi ramana la mayi yahtam tamu Alambu which is Nangan Zungo, Alambu, Tamtumo Magun and Dash is the Kiwaga, Dokta Alambu, the Tigaranj in Tetum. Tan Digi, a gentry in the Ranjin Jopi Jang and Gur, a Ranjin Jopi Jang. The name which he Thompson took a lead to quatches in the Shell Tarson. Shuni which he Thompson at Dumba, lead Dumbashin. Dinoni, so which is in a Jogus, Yoramanara, Joramana, which is in a Yidida, Sadanigas, why did this? Three red dogs from Hota. 디나 어떤 체즈가 아니오가 동호이나 치르나 송아 쳇쳇들시 이츠라 아니오이나 치르나 트위르득 디니고 송노고츠 너무즈가 아니오가 디는 거 치르나 용던친 정즈가 영 아니오가 정우 동호이나 치르나 라마나가 응슬 담바 아니오이나 치르나 오크 라와게스 그게 좀마스 다라스 노 랑가 마나라 치르나 송아이노 웨스트 동호이나 치르나 초미츠크 담르젠스 딘티 글롱디야 요아데스 티정아 용성 마당 웨이스고노 게라마나게 간스르 담바스고노데 디 고든 치드레데나 아른게 정말 아르니 마게스지레
1: 초마이나 러니 말아 원칠 자클 그 생화 담치 그 치여로 치동군노 아 상대 치르나 로치동군노 그 치르나 갑들라 아니누 그 심오인들 대정 그 러니를 마스군노 냥데게 통느라 디그스 준저위 측그 담르 젠스군 담르 젠스군 우치원 치샬라 렌지 콰 지오그지 치이나 치르나 롱 니와이나 치나 롱 타 선바이나 미 아 요아이나 치나 메타디 우치원 치샬 살송 그럼 데 치르나 담르 젠스군 우 강하고 지레드나 엉하고 지레드 아 정말 그 준저위 측그 치르나 담르 진 엉롱라 엉롱트 후데 제 담르에드나 딘치 돌롱당다 가완데 치르나 지그니 엉롱근지 구가 Ganungunjikunu Kapkichrizna, Ganungtuho, a tea tamanjikche, Ganjikchikrizna, Ganungurchrizna, Gaywas, Gungay Tanzuzna, Ramanagichrizna, same the Tachrizna eatanzis. The Chicago Yugi Tanzuzna, Tsiku Tamarjanga Yugi Tanzis, a Tsikalunga, Tsikitavaritna, Arunga Dapula, Chundrizkirits. O Titavi, Joe Ramanatis, T. Jones, or Arunga Chumago, Chundrizkitrizna teachers only, a two tailor rats. Ajongzong ma tang wei si, ajong ge chi zhen ngang ji le zhang ar si, ajong ji zhang mo si. Dian nu jiang ge, ni gang de dang chi zhen de ge tu chi yu ge la, ajong ge chi zhen na ge ngang ji le zhong wo la, ajong ji le zhang mo de dang ma he zi ma nim zi si. Nang den de. Ni ge jian na chi zhen na, ci ge dang bi jian de yu ge, ci yi na hui jian de, dang bi jian na chi na hui. Wa ge chi zhen na zhe ge da ma di zi, ma di na ni ni ga ma di wei zi jin ji jian de se ji da. De ni na 딘티 그놈들이 이들이 지르나 총색 거다 지르나 안 있어져라고 그 아 딘티 그놈 거 지르나 사제 이와 당시 총미 측거 지르나 요거 그 특이위 총체 안 있어 때는 그 정거 회전 거 나네 지르나 치 회를 그만 바치는 체증 용성 마땅 위에서 그놈 그 샤와랑 진주 비전지 되니 우체 니와시 으거라와 그 지르나 총마스다 당시 누 랑그 만나라 지르나 송아이위 그러자 Tardung meeting twice. Obji Ravi Ochenis, Langanatan, Namachis, Ravi Mumbasa, she's been candy. Digging only Chirizna, two chisekundi, Gotun Chiserate, Sigina. Oh, Chomi took a damn gent, Tavu, which is not two tearing rats, a Johnson Maton look with your own diggis, a Johnson schematan, Zitizna. Tardung Chim meeting twa. Ah, Hoshu Tardung, which is in the mirror, the Dutch in the Tata meeting the Chirizna, a Kugetawa, Danger Gicini, the Mulgan Songuka. Oh, Tavis, Tardung, meet on Tonovis. Obji Ravi Ochenis. Obki Yoga, Takatichin, Obki Tai. Tachisna Obki on the Matachisna Obtachitavisna, Oster Chambu Damba, and the movie children of Obsiris. Obchen the Kagachin Retina, Arunga no ye dies. Oh, Chuchisna Nuendas, a nga little dagger you dies. The dagger's one is in the nga, Shiramalu you are this. Angashira mayon nugu chiritna warnde, chi chiritna waka sudara dhirul shi yetisi, sajina maan yosi, a chundane dhotisi jem. Ti nigi thakata chiritna, zimchukka kirgilgna yon nugu chiritna, vizhigi chiritna, nemu gosi jiri. Zimchukka nemu ndigita chiritna, arimu dhambu zi jitangisi. Arimu zi ga kohkur zi jitangisi. Kohkur zi jit chengwa chiritna, arimu dhiyang shikora wang chiritna thoshu ga dadunga mitang chongwe, osir gnumbun bargu nugusi, obji ya rawa la shinji la abdangisi. Sincila pan, nivi la para, nivi jirwarida. O niva tetavla jirtais, tetav uku anuma chembu tishrizna, no langish manaras, anganama sada, and the niva tishriznavaka, somaichu, yoga somfuni, tandishna, reduk, janzen, the mochrinak, reduka jangichrizna jiqua, timusaka rojan tachrizna, jiquan de, shonju chedes, tachriznaka, okarawa tachinresguno, nandendri. Tani nyangi ka jen shio chi. Nyangi ka jen na chirizna, kongwa tongwura chirizna, niga hui jengi nangni chirizna chi hui re. Tardungu mi sikunu nda chirizna o chenpo denga. Obji rawa sikunu genayong o chenpo denga. Tenuk chonggu nani ka chongchi ngi sita yunggu. Chongwa sepi chirizna rayong chirizna ngi sisi tonuk chonggu chi hui re tisi jiri. Kongwa simba chirizna rangshin jopi jene. Jawagi nangni chirizna rawi mamba tisi chirizna roke chirizna mamba gizu sikwa tangzika. Tim betek chirizna warga tigdayang chirizna maadizu. Maadina chirizna maadivizu chinti jenta sirir. Tani uchi chiyo niwashi. Niwashi zire tisna chibi ridukji jini khuy tsirina. Rangni lungonbi tashi gilansi. Nungwa khukki toro adansi. Ni tungwa lungbi toro ndaadisi. Nima juyani shukandrovi ridug jima vinta songsi gunu kenji. Ti kutun chizire sirgina. Oh, tani chirizna da yu rama nagasi. 그게 치레즈나 노우 단스 이런 거 정말 쓰다니가 치레즈나 송추비 이쪽으로 억거라와 전부터 다 버치다니스 이런 게 시무즈크와 그 태식이 난다니스나 응원바 그 태식이 난다니스 제리크 치 탐지에 돌덩이 치레즈나 응원바 그 태식이 런덩이 세지리 근데 와 그 츠치 다비 군이다 치레즈나 아 알리득다 다비 송우비 그때 세지나 너와 흑그 돌아다니스 너와 흑그 그게 너와 뭐라 어 너와 뭐그 돌이 치레즈나 너와 포 다비 다니스 야나 아니 통 알로이 돈다 디디오가 아니 통 쓰고는 치르드나 알로모 치레 니가 가 치르드나 니 통 쓰고는 게 알로모 치 포다 거지라 아 알로모 치 포는데 치르드나 알로모 치 무그 치르드나 돌던다 다브레츠 아 뜻다브가 넘친선 캔슬했드나 조라마나레스 어 조라마나 뜻다 치르드나 다 캐스팅 도메 캐스팅이라 도메는 캐스팅 그 고네스 니마 조연이 시군도위스 니마 조연은 나타친다 카르쇼크 치르드나 소마 카령군도 니만드라 뜨칸주크스 납슈칸주가 데나다 치르드나 니마 조연은 조사게 치르드나 납슈크데데니 다치르드나 쯧다빙은이 총즈드즈나다 아 그게 치르드나 르득거 자텔이 다치르드나 소스 쯧리 르득다 치르드나 와크 쯧다빙군이 조크즈나 치마진다 치르드나 느슈슈슈슈슈니 다치르드나 하라 조크스 다 조크 치르드나 뜨 쯧지 르득임 바 치르드나 마토크스 아 뜻다 치르드나 랑케가 르득드라 바드지 따티즈다텔이 따치르드나 당고코르고시 고코르송 따치나 르득드 다고 치치르드그레 아 트마진 따 느시시시송다 가스톤 차멜라 비송시 노덴데리 디나네 투치르드나 고마 동우노니 아 료우치르드나 원바그 차리 TV 이츠담바 아니와라 치르드나 심바니기 치르드나 토메치 코레 르득 지지니 코 이츠담바 아 지와그 치르드나 르득 시코콘든로 이츠담바 그만하게는이 치르드나 알득든 루이 세컨든 일이 쳤다임바 너무 치르드나 그만하게는이 나한테는 뭐 나타나는 것이지 내가 제인이 존나 치르드나 샤와 그만 동우트 치르드나 샤와랑 좀 줘야 비전지 아니 와라슨 바게 치르드나 조금만 지금 빠르게 지기 치르드나 니가 치르드나 안쓰는데 랍톱과 사운이 되다시 대 치르드나 휘에니 치르드나 아실 거야 당시가 휘에니 치르드나 아시기는 이렇게 거야 당시 아주 시작이 치르드나 돈데다 휘가 군했다는 것이 라프톡 세식 그 라인 치르드 나게 있는 용 그때나 라프톡 그 쟁게 나는 치르드나 샘든 라프톡 그 쟁다 세지 니마 조니 슈군도 위스고가 게 치르드 나랑 진 조비 쟁게 나는 거 샤와 나지 조 바이 아르득 쯤아 진 스고노 게 휘쟁게 나는 치르드 나게 위 휘리 니 간디 치르드 나 아르득 쯤아 지 특히 고아는 치선라 아 내 치르드 나 아르득 뜨 쯧다빙은 유고가 뜨 치르드 나 쯤아 빈 뜨 유고가 스고노 난든 뜨리 아 고든 뜨 녹미냥 게 점마시 고는데 치르드나 진지 니마 접싱 로이 테나시 아 찌그 치르드나 점마다다 파슈고 아름운이 있으지레 아름지 슬슈고 치르드나 아름운데 요가 언디기 치르 마다세 고는데 아 싱그 치르드나 니마 접다나시 단 요가 아니가 아니건 그쳐지는데 대단다 치르드나 하슈고 아름우고 치르드나 구드니다 슬슈고 아름운데 다 치르드나 지마드게 용가 다 큰도 치르드나 천년와레 예스군데 대나 손친 아덤바 리에덤반드네 시에 살숨들이 shūni uchi liye jepa, thomsina jepa shil. Thomsina jepa ka nani suu chidhik shay kukka tazina sambu ka si jir. A sambu jo langan dan chira. Ndi ka jitab ka goni si. A jo ka chirizina yil si sanzi. A yil si tatang isi. Sidaara chirizina langa mayna niga chirizina jo chota tang yukur. A dhiri, sidaara ka chirizina ta chusunga jo wa ka mayunga, shira mayunga. Chusunga chirizina jo vay khura tisi. Chu jo... zāgī sōngta dhī chīna sādā gā kīl chēr sōngta yidī chīr dhīna wā kā yō rā māna zāgī sōngta gā khuṛt dī nōna ā nāntan chēnsi kā vijī wā kā jī wū nā kā tōngu chīr dhīna rīmbā chī wā sāmbū gā jī wū rī sāmbū gā jī wū nā chīr dhīna rā māna yīmbī chīr dhīna sō chī yī yōng sādā sādā dhī chīr dhīna vē zī sī jī gā ngā chī nī wā yī nā chīr dhīna kē tī sādā gā chīr dhīna kū dhī dhā sī 이디에 치킨이나 조그만 보고는 에고가 드시는 나지 누가 싫으시는 건 선데지 선바이나 치는 이디가 다때 있는 말이 추가 그 녹다라도 못 마치 녹슨 만즈 그 대숨 지고는 말이 아 어떤 정보인이 치는 나면은 아 스다위 치는 때와 그 녹이 샘송아 아지와이나 치는 이디 티처스 먼저 내가 그 포가 싫어 그 정도 너무 싫으시나 나한테는 지옥 뛰는 게 동목이 나나요 아 너무 싫으시나 나한테는 나가지 끼치는 아니오가 선부가 지우 다른 거 오모 치르드나 쓰다라 치게 치르드나 때 치르정 셴비한 것이 다 쓰다 그치르드나 그금마 용에 아 니가 나 선들 아니오에나 치르드나 디가 선부가 지우라 선부가 지우 치르드나 정오가 쓰다 치니데다 쓰다 그 멍그 위위 쓰지 Tani chirizina tungo shio chi. Hkabtar chaymu jiwin guanch, aranga vambu la chikbis, gane mungwi ya dungman chan, sidiya dawa zong shiro ongs gano kandri. Ti kutun chazir eita sarji na, jawu rama na handa sarji, chivi ya radag zinta songnu gu chirizina hkabtar laas, chaymu jiwi sambu tang, sambu tam chik gongbo ra, chaymu jiwin guayna, chaymu shuk shuk si chirizina, khachiga chokun jigo nugu sambu tang, sambu tam chik gongbo, jiwu, jiawu sikono tashkira shiri. O, ti gongbo, sarayatana langan rinchin bo rogu sikono tarish. Ndi tashirina ta akibsi, arangu mu yungu maakhiyat. Su tashirina, wanshi chirizina da, sanjiga zambu gu chirizina ngayli tuandara. Tiga chirungu chirizina, tangzi chankanga ngagirzinta chirizina chiyak chirizina. Tani ta yungu ajakirga shangwa tamchika chirizina, chitungu nugu chirizina zanga naayung. Ta ajakirga shangwa ga nyali ta chirizina, jowu ramana zambuwa. Nikhiyawandara, tani nugu shangu. Hakaamdilaasi, arangu wanshi chirizina, tangzi chankanga chirizina ngagirzinta chilunga nga chirizina, hakirtunga nugu, arangu omuyang chirizina, ngu maa xeis, te chirizina, nduchang chukhuis, samlu nda chirizina, jidangzisi. Nda chi chiesa nga chirizina, gini gamuwiis, ta marikwaaga chirizina, gamuwaa thamchil. Gamuwaa thamchika, bukiyo nugu, dongman jensi gu nugu, dongman jensi gu nugu, rashchanga chirizina mangra, rashchanga chirizina mangra guanjuti. Dongman jensi, rashchanta sirayatizina, sambuga jiwuriisi. Sambuga jiwuta chirizina, rāshchīn tātā sōngu chirizina, kōngyō sādān zīmān dīgān dāwān tātā chirizina, mzīnā tāng zī, tamu gu chirizina gīwā rā, tamu gu chirizina gānglōng, dāshī dā tāng dā chirizina vālōng zī, kāng vālōng zī, sādā gu chirizina kāmt vālōng zī. Sādā chirizina guāmbī nāk cīnā jī khuā, nī gu chirizina nīng khuṇ dā tā chirizina tāng tāng zī yōtis. Tā nōng tāng tiri. Nani nā kōngā tōngu rā chirizina nīwā nīgā, rāngjīn jōbī jīngā nāng chirizina, arī tāng shāwā nīkī chirizina tī yōgā. Sambara chiridina, jhwaniya chiridina zi jingati wuka. Kani mungwi adungman chanti zika, ke chiridina mungpa ke chiridina rahchenga ziksa kwa itang zika. Tena chiridina warga tigdayang chiridina maadi zika, maadi na maadi wizga chanchi jenti. Sidi dawaat zi yung chiridina maadi wizga chanchi jen wuka. Sida hui chanti, hui chiridina dawaari, warga chiridina tigdayang maadi zi tena, yung maadi wizga chanchi jenti sirjini. Niwa shi wuchi tani, tezi lhunga upor jie shansi. ngak dang na sa yin guan si, rama na atar chi wa ti si, yike sewa mambar na si, sada sada shi ti vi si guan, kentim. Dani chita shi guan na kutu na suu chas rei ta si rji na, te zu si uka te da ke kan rei ta si rji na, sambu ga jiwa ri. Sambu ga jiwa ta si, ta kub ta shi rji na, zi kan shi tang zi ga ta si na, honga po shi rji na chi tang zi, honga wa zi ga, sama song ni mo chung zi ga shi rji na chi tang zi si. Zi ka li ga cha shi ta mo zi ga chi tang zi si. Tā kuañjizu chirina chāpa chepuwene, ñam ngāni khirge, tēmā tukta chirina, jaimbā chirina, añiñjī guñi da mūzi kā jītāngzis. Ngak dāng sīga chirina kīla rīngdāzi jītāngzis na, sāyī ngōmbu si, sāyī jōu rā, jōu sirayta zina rāma nā rēsi. Rāma nā, rāma nā gā dāng rā, kēkā dāng rā chirina, tā gā sambu gā jīgu gā chirina, thongā pūgā zgā jīgu nukā kēkā dāng nīgā tā, rīngdāga jītāngzis. Rīngdāga jī yonu tā sirayta zina, sambu gā jīgu rēsi. Sambu jiwu tiga ta taakib ka hakamda laasi. Sada jukhi chirizina guanbi ngan tsaka nyingkur te yunga da yitanga si. Ta sada ga guna yi nasi, yike sewa mambar nasi. Tsikandri chirin, diga yike yi chikunu tsikandri chikunu. Tsikandri chirizina saama saayi ni ta chirizina. Sada, sada zi ta chirizina, nyam nyivi tsiji ta chirizina hara. Sada ga munga chirizina vizi gu chikunu. Tanda ni nyangik ka jena chirina saaga. Shawarang jinjo ba ga jena tagtakati waka. Tani uchi ya niwashi, chiwu niwashi. Keti chirizina sada ki tigde tanga yidi chirizina shenu ki tsayna. Tiki nuna yon chirizina nantan dangzi ka niwaka. Tungu ina chirizina sada ki chirizina yidi la shepi tsari. Niwa ina chirizina sadi ngay mi ki htam tila ame pi tsari. Tiki nunga tungu ina yon chung chung zika niwaka. Keti tivis, tsokhu tangji aranga sambi chargu tamche yidi la chirizina mi vitsi. Niba ina chirizina yidi chiz, ti ma tivis. Ka maa thi zidna, sada sada zidzi, boku nukwa kaita maa ku zidzi. Maa ku chersonga chiridna, sada ga chiridna, tsikhi khzimundu chiridna, mei zidzi. Tungu injina chiridna, vimil ngantzil matin baisi, yadi laan tamda meisi. Rabta nyedinna javi songsi, adagmanga dhukha anda zikshigisi. Anawa taabi tsikindalaisi, tsuanna guanti nyamsi togoosi gunu, kenji. Di kutun chiridna, vimil chi yari ga pata chiwa thamche, lisi jiri. 그건 안 쳐. 랑진도 치르나 담보 말이지. 담보 메뉴가 지금 생각한 것이 깨지야 등 냠샹지. 지금 세배야 치르나 쓰다 쓰다지 놓고 놓고 치르나 깨때 아 저기 치르나 깨때 치르나 고노가 깝다라지. 다 쓰다기 치르나 하는 거 셈시